0: 아니 이모가 대나 껏들 대나 껏들 대나 다들 가고
1: 또이 누이 꼬이야 해려기 때문에 또 파티들이 따까따까 두말 따꾸랑이에 아래와 따꾸피기 때따우와 들으니 이아이리 꾸라기아이리랑이 기때깨따마랑이 기때아프따히아빠와 까롱아이때 하우깨레깨레이때 하우푸끼리 야마쿠쿠 야마카카 까기때이때아프누쿠이때아피오피오 엥아마테타루루누요테와카 쭈이 쭈이 쭈이 쭈이야 쭈이 쭈이야 겨떡이야 껑떡으라 또또또우리끼누이 꾸이닝아 와이호노이 떼뽀 에또나후레 왔다뿌 에땅이 마쁘까우와나 쭈이 쭈이야 겨미야 껑떡 뜸모라이요 왔다 엄마 희나랑이 애쭈 와까나이 쭈이 쭈이야 겨땅이 희야 뜸모라이로 나 파레가 또또또 뜸모라이 이때 왔다네 이카롱아 희야 껑떡 나 빨리 까랑아랑아 또또또 쭈이마나 아때 부위야 아 쭈이페랑아 또또우 어떻게 할지 좋아라 겨까랑아 휘어 기껑똥 애태과리 어깨미 오라 이나 때후와 이나 때로라 이나 때누누이 애땅이 마프까우왔나 애땅이 마프까우왔나 아람마이 아람마이 까우야마 이라오 껑떡마 까로하게 대홍와우루 이꼬레로 해야 기때쯤우오따이누이 기때아후레요따이누이 나꼰떠 나따따우 까랑아히어또따따우 와까 까푸우에엄마이라하이 와까와이루 와까웬마이아이 오 나으리 또또또 말아요 들어 나와요 노래이랑 아따위요 때워까 아라마이 포가따워까 너왜아마이랑 아마띠로 뛰어까 기때떠우라빠 맥기이라 그때까이오떼워까 꼬이꼬이어라 따따이마떼 꺄쭈이쭈이엄마이 기또따따이네이랑 그때떠끄네 꽁아로우와와와 꽁아모이꼬르로 이엄마이라 따끄쪼아가나 맹아떠우라 헤레헤레나이게네 와하마 메헤똥까야 메헤파카에케 메헤푸르기헤까니파 에헤레헤레나이 쭈이또로 찍기야 찍아하게테라 오또따또이와까 에롱아잉아 ai ai to ta te maroi te nei ra. Noro ira ngā here here ngā. Tēnei te mihi ki a koutou oki. Ka tika oki, ka tū hono hono mai ki tō tātou oku. Ka wea mai rā tātou nei mai. Te tumua ki ore. Nau te iwi, i arahi tēnei, ata tēnei kami. Ka whaiwhai hāri te pai. He nui, ngā mate, ko whakahuatia, ko whārikihia. Ngare tika te kōrero, he lui tonu ngā mate, kāri whakahuatia. Waiho mai, ngā mate i whakahuatia, hei tani whārahi te waka, e tūtaki ai. Ia pane ira ira, e tōna rua. Kia tū taki ai, ia tū heitea taniwha, ia wai wai ia ke te huinga o ngā wai. Tere pipi whakao mai, ngā ia o te awa. Ia o koutou wai whakaika, ia o koutou wai ora. Ngā puke, mā ora ora, o te tonga, o ngā whiti te mua nō raukawa, tūtaki ai, ngā hua ngā whānui, he ngā muka katoa i kōrero hia. Te hoi mai ai, tō tātene marae, tēnei a māhinarangi e tūwakene. Nō reira haramai, haramai. Katau aki. Hei kupu whakakōpani māku. Hei o tātou huanga o raukawa. Hauea mai. Te hunu kakara. Kia pani aki te kiri o tō whā. Pāinarangi e tūake nei. Kia rungo ai tātou i tōna reka. Ka whakahuatia mai rā, tō tāua tūpuna tore hei kura. Whakaarohi ake rā tō tāua tūpuna. Tūpuna o tō tātou ariki nui. Ia te putu. Ia ia noho mai nei te matoa tūtonga. Ngā huanga, ngā uri, o waru, o ngā toko waru, kare kare mai ai ngā pare ngā tēnei, waha ngā teo. Tai ake rā ki te aroaro, tēnā tupuna o tāu. Te hao na hua, te tatau paunami te hua. O waru, ko tore haikura, ko tikuru ata i whakaaya, te atairangi kāhu tuatahi. Ka moi ki a tāwhia ki te rangi, nā te putu. Arāko te tatou paunam, tō tātou ariki nui kui ni ngā waihonui te pō. Kia rongo i tātou a tainu i waka. Te mea ko tātou e whakariteri te mai iana mo te eke ngā te motu. Ko ore ore ngā unuhanga. Ko ore ore ngā unuhanga. Te tatou paunam. Nō reira me hoki atu rā tātou ki te wā, o rā taumā. Mi ngā whakaaro. I whai ake hia e rā taumā. Ki kia puto, kia ora, te tatou pounam. Renga kuanga, pe te rungo mātou ikoni, te ore oreta, he wā anō, ka pua ke rā, ka iria ke rā, ngā iri iri ngā, arungo. Huri tō tātēnei marae. Tēnā koutou. Tēnā koutou. Tēnā rā tātou katoa.